හරයෝ නිසා ඉමසිනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරියා නොඩෝමි මෝසු බයිතා.